0: දෙන්න විසිල් පාර හූව තද තද බ්‍රෝ
1: පාර පාර
0: එම්.ස් ප්‍රාන්ත මහත්මයාගේ සුන්දර ගීතයල ගුණ ලෑන්සර නටන ප්‍රෝල සිස්ටරෙන් තමයි සිංදු දෙන්නේ. වෙන නටාගෙන නටාගෙන යන්න කියලා.